0: Минутка веб-радио Шри-Ланка на радио Чипльдук.
1: අමනේ අපි මේ අවුරුදු
2: හරි හරි හරි ගමේ අවුරුදු උත්සවේනේ මෙන්න මංගානේ ලක්ෂයක්
1: අමනේ විහිළු කරනවද මේක මේ පොස්ට්කාඩ් පිටියක්
2: අයියෝ ඔය ළමයි ඒකවත් දන්නේ නැද්ද මේ පාර අවුරුදු උත්සවේ කරන්න එහාට මෙහාට රස්තියාදීවි සම්මාදන් එකතු කරන්න ඕනේ නැහැ අපේ ගමට අවුරුදු උත්සවයක් දෙන්න කියලා net fm එකට පොස්ට්කාඩ් යවන්න වැඩියෙන්ම
0: Это была минутка веб-радио Шри-Ланка на радио Чипльдук.